දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල්වේවා සියලු දුක් දුම් නස්සිඳේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉඳ හිට නැගෙන තරමට

ඔබ සැමට තුනුරුවනි සරණයි. උදාවන හිරු සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

ගෙයින් පිටවී නැවත එනතුරු උතුම් බුදු ගුණ පිහිට වේවා. කරන්නට යන සියලු කටයුතු සිතන පරිදිම සඵල වේවා.

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දිදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන් විදුලිය.
5: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සැමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදිර කුවන් පෙතලිය.

0: සුදිලි ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: சுதிலர் குவிதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදුල

0: පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්
1: පෙරහංකලයක් පූජා කිරීමේ විපාක මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකණයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකණයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිළින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලමු කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. එවැගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. එවැගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. එවැගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණ

0: පත්වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න, ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳ

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයක්. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුත්මහල් කුවන් පෙතලිය.

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීමේ වටිනාකම උන්වහන්සේ උපමාවකට පෙන්නනවා. මහණෙනි, දවසක් පුංචි ගල් කැට හතක් ශ්‍රී හස්තයට අරගෙන, මහණෙනි මේ මහ පොළවේ තියෙන ගල් කැට වැලි කැට අතර වෙනසත්, මේ ශ්‍රී හස්තයේ මත තියෙන පුංචි ගල් කැට හත අතර වෙනසත් නුඹලා දකින්නවද? එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මත තියෙන ඉතාම පුංචි ගල් කැට හතක් කියන ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, මේ මහ පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට යම්සේද ධර්මාවබෝධයෙන් නොකරපු කෙනාට විඳින්න තියෙන දුක් ප්‍රමාණය මේ වගේ කියලා හිතන්න කියෝ. සංසාරේ ගෙවපු විඳපු සසර විඳගෙන ආපු දුක් ප්‍රමාණය මේ පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට හා සමානයි. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ අතේ තියෙන පුංචි ගල් කැට හත හා සමානයි කියලා බුදුරජාන් වහන්සේ උපමාවක් පෙන්වුවා. දැන් බලන්න, මේ උපමාවෙන් ඔබත් මමත් මේ දීර්ඝ සංසාර ගමනේ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ කිනෝ අනවරාග්‍රයි කිනෝ මේ සංසාර ගමන. මේ සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සත්වයා වැඩිපුරම උපදින්නේ සතර අපාය මහගෙදර කරගෙන, වැඩිපුරම නිරේ, ඊළඟට තිරිසන් අපායවල, ප්‍රේත අපායවල. බලන්න, නිරේවල් ගැන හිතන්න, එක නිරයක්ද කියලා තියෙන්නේ කියලා. මහා නිරේවල්, ඊළඟට ඔසුපත් නිරේවල්, 120 ගණන් නිරේවල් ගැන සඳහන් වෙනවා. එතකොට මේ අපායෙන් අපායට වැටි වැටි ඒ නිරේවල් වලට වැටිච්ච සත්ත්වේ අකුසල් ගෙව ගෙවා ගෙව ගෙවා ඊළඟට ඒ අපාය තුලත් තව තව අකුසල් රැස් වෙනවා. දැන් ඔබ හිතන්න, යමපල්ල වද දෙනකොට, පුච්චනකොට, අතපය කපනකොට කෙනෙක් සුවපත් වේවා කියලා යමපල්ලන්ට මෛත්‍රී වඩනවද? නෑ. ඔහුට ද්වේෂය, වේදනාව, කේන්තිය තව තවත් බලවත් වෙනවා. ඒ වේදනාවත් එක්කම කෑක ගහ විලාප දෙදී ඔහු විඳෝ විඳෝ දුවනවා. ඒ තුල තවත් හිතේ ද්වේෂය, වෛරය තව තවත් බලවත් වෙනවා. ඊළඟට තිරිසන් ලෝකේ ඉපදිච්ච සතෙක් ගැන හිතන්න. සතෙක් තව සතෙක් පස්සේ පන්නගෙන ගිහිල්ලා ගොදුරක් අල්ල ගන්නකොට ඔහුට පිනක් රැස් වෙනව නෙමෙයි. ඒ තිරිසන් අපාය තුලත් ඔහු කර්ම රැස් කරන. ඒ තිරිසන් සතුන්ටත් රාගය ඇති වෙනවා. සතුන් රාගයෙන් හැසිරෙනවා. ඔවුන්ට ද්වේෂය ඇති වෙනවා. එකිනෙකා හපා කනවා. එකිනෙකා මරා ගන්නවා. සමහරවිට පොර කනවා. තමන්ගෙම ජාතිය එකිනෙකා හපා කනවා, පොර කනවා. ඊළඟට එතකොට ද්වේෂය, වෛරය, කේන්තිය මේ හැම දෙයක්ම එක්ක ඒ ඒ සත්ත්ව ලෝකවලත් හැම මොහොතෙම කර්ම රැස් කර කර යන ගමන. ප්‍රේතපාය ඉන්න ප්‍රීතියුත් ඒ වගේ. තමන් ඒ ආත්මය තුලත් තව තවත් අකුසල් රැස් කරනවා. පිංගතුනි, මේ සතර අපායට වැටිච්ච සත්වයා, ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කන කැස්බෑ වියසිතුරෙන් අහස දකිනා වගේ කියලා, ආයම සුගතියක උපදිනවා කියලා කියන්නේ. මේ නිසා අපායි විඳපු සංසාර ගමනේ ගෙවපු දුක් ප්‍රමාණය මහ පොළවේ තියෙන වැලි කැට, පස් කැට, ගල් කැට වගේ කියලා හිතන්න කියලා. හැබැයි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට අනාගතේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ පුංචි ගල් කැට හත වගේ කියන්නේ. ඒකට හේතුව පින්වතුනි, ඔබ දන්නවා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා සතර අපායෙන් සදහටම නිදහස් වෙච්ච කෙනෙක්. ඔහුට අපාය දුකක් ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ. අපාය දුකක් ඔහුට ලැබෙන්නේ නැහැ. හැබැයි ඔහු තව ආත්ම හතක් උපරිම උපදින්න අවස්ථාව තියෙනවා. ආත්ම හතයි. නතේ බවං අට්ඨමං ආදියන්. අටවෙනි භවයක නම් උපදින්නෙම නැහැ කියනවා සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. එතකොට ඒ උපදින ආත්ම හත තුල ඔහු දිව්‍ය ලෝකේ ඉපදුනත් ඉපදීම දුකක්මයි. ඊළඟට ඉපදුනා නම් වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම. එතකොට මෙන්න මේ ලැබෙන ඉපදීමත් සමග ලැබෙන දුක් ටික ආත්ම හතක් පුර විඳින්න වෙනවා. තමන් උතුම් අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පාන තෙක්ම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තව ආත්ම කීපයක් හෝ උපදිනවද, ඒ තුල ඔහුට විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය අර අතේ තියෙන පුංචි ගල් කැට හත වගේ කියනවා. දැන් පින්වතුනි, මේ උපමාවම ඔබ හිතන්න, ඔබ ගැන, ඔබ ධර්මයා ඒ කිව්වේ සෝවාන් වෙච්ච කෙනෙක් ගැන ඒ උපමාව. ඔබ හිතන්න ඔබ ගැන, ඔබ තාම පෘථජ්ජන මට්ටමේ ජීවත් වෙන කෙනෙක් නම්, ඔබ ධර්මාවබෝධය ලබලා නැත්නම් ඔබට ගෙවාගෙන ආපු සංසාර දුකත් අර මහ පොළොවේ තියෙන වැලි කැට, ගල් කැට, පස් කැට වගේමයි. අනාගතේ විඳ විඳ අනාගතයේ ගෙව ගෙවා යන්න තියෙන දුක් ප්‍රමාණයත් අර මහ පොළවේ තියෙන ගල් කැට පස් කැට වැලි කැට වගේමයි. ඒ නිසා කෙලවරක් නොපෙනෙන සංසාර ගමන කාව වගේමයි තමන් කවදා කොහින් කැරකිලා කොයි විදිහකට සසර ගමන අවසන් කරයිද කියලා අනාගතයේ පේනතෙක් මානිකවත් විසඳුමක් පේන්නේ නැහැ. සුවාන් ඵලයටවත් පත් නොවෙච්ච පෘතජ්ජන භාවයේ ජීවත් වෙන කෙනාට. ඒ නිසා මෙන්න මේ අනතුරින් මිදීම පිණිස ඔබ උත්සාහ කරනවා නම්, ඔබ වීරිය වඩනවා නම්, බුදුරජාණන් වහන්සේ වදාළ යුද්ධ 1000ක් දිනනවට වැඩිය ලෝකේ යුද්ධ කළා යුද්ධ කරලා ලෝකේ රටවල් අත්පත් කරගෙන ලෝක යුද්ධ 1000ක් දිනනවටත් වඩා මේ ලෝකේම අධිපති භාවයේ දරන සක්විති රජකම ලබනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. අන්නේ නිසා ඔබ මේ කෙලෙස් යුද්ධේ ජය ගන්න වීරිය වඩන්න. ඔබ කෙලෙස් යුද්ධෙන් ධර්මය අවබෝධ කරගෙන මේ කෙලෙස් සටනෙන් දිනා ගන්න ඔබ උත්සාහයක් ගන්න. ඒ පිණිස ඔබට ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බාහිර අංග දෙකක් උපකාර වෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. බාහිරින් කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි අපිට සද්ධර්මය ලැබෙන්නේ. ඊතා පිරිසිදු ධර්මය අපිට අහන්න ලැබෙන්නට ඕන. ඊළඟට ඔබ තුල තියෙන තෝණ යෝනිසෝ මනසිකාරය. ඒ ඇසූ ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. ඊළඟට ඒ ධර්මයට අනුකූලව ජීවත් වීම ධම්මානුධම ප්‍රතිපදා. අද අපි විමසලා බලමු සෝවාන් ඵලයට පත් වෙන කෙනා ප්‍රහාණය කළ යුතු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන්ගේ ස්වභාවය ගැන අද අපි චුට්ටක් විමසලා බලමු. පින්තුනි සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය ගැන අපි අහලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන මම මගේ මගේ ආත්මයයි කියන ආත්ම දෘෂ්ටියක් ඔහු තුල කොහෙන් බැලුවත් ඔහුට පේන්නේ මේක මම මේක මගේ මේක මට ඕනේ විදිහටම පවත්ව ගන්න පුළුවන් කියන දෘෂ්ටියක් තුල බැසගත් දෙයක් අපි තුල තියෙනවා. ඒක මේ අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිලා පවතින දෙයක්. අන්නේ දෘෂ්ටිය නිසාම ඒක තමයි කඩා ගන්න අමාරුම දේ. මේ සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය තුලමයි සත්‍යා සතර අපායේ මහ ගෙදර කරගෙන මේ සංසාර ගමන යදිලා. කෙනෙක් සක්කාය දිට්ඨිය බිඳගත්තා කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරා කියන්නේ විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතැන් විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතැන් ගැන තියෙන සැකය. ඔහුට නිකම්ම දුරු වෙලා යනවා. ඊළඟට සීලබ්බත පරාමාස. එයා සීලය කියන්නේ මොකක්ද? කය වචනේ සංවර කරගන්නේ කොහොමද? ධර්ම අවබෝධයේ පිණිස ඔහු සීලය ගැන වැරදි දෘෂ්ටි මතවාද ඔස්සේ වැරදි දේවල් අනුගමනය කරන්නේ. ඔහු නිවරදි ආර්යකාන්ත සීලයකින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා පිංගතුනි මොකද සෝවාන් ඵලයට පත් වෙන කෙනාට සෝතාපට්ටි අංග හතරක් බුදුහාඳුරෝ පෙන්නනවා. බුද්ධේ අවිච්ඡප්ප්‍රසාද. බුදුරජාණන් වහන්සේ ගැන ඔහුට අචල සද්ධාාවක් පිහිටනවා. කාටවත් වෙනස් කරන්න බැරි. ධම්මේ අවිච්ඡප්ප්‍රසාදේ. ධර්මයේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. කාටවත් වෙනස් කරන්න බැරි. සංඝේ අවිච්ඡප්ප්‍රසාදේ. ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක්. ඒ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන අචල සද්ධාව ඇති වෙනවා සමගම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොටම තුනුරුවන් ගැන අචල සද්ධාව ඇති වුණා කියන්නේ සැකියනේ. අන්න යාට විචිකිච්ඡා. බුද්ධ ආදී අටතැන් ගැන, බුදුහාඳුරුව ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, අතීතයේ ගැන, වර්තමානයේ ගැන, තමන් මේ ආපු සංසාර ගමන ගැන, මරණින් මත්තේ උපදිනවද නැද්ද, මේ වගේ ඇතිවන මේ සැක සංකා සියල්ල ඔහුට දුර වෙලා යනවා. එතකොට ඒ විතරක් නෙමෙයි ආර්යකාන්ත සීලයකින් යුක්තයි. එයා සීලබ්බත පරාමාස කියන සංයෝජනේ ප්‍රහාණී වීමත් එක්කම අවබෝධයෙන් යුක්ත දිවිහිමියෙන් සිල් රකින කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ පිණිස වැදගත්ම දේ තමයි සක්කාය දිට්ඨිය. මෙන්න මේ සක්කාය දිට්ඨිය ගැන අපි උත්සාහයක් ගමු තේරුම් ගන්න. පිංගතුනි මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම ගැන බුදුහාඳුරු තවත් ලස්සන උපමාවකින් පෙන්නලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දවසක් රාජ්‍යක මහා අපරාධකාරයෙක් ඉන්නවා, හොරෙක් වංචනිකේ. රජ්ජුරුවන්ට රාජ භටයන්ට කොයි විදිහටවත් අල්ලගන්න බැරි වෙන විදිහට මේ අපරාධකාරයා හැංගි හැංගි අපරාධ කර කර ඉන්නවා. මේ අපරාධකාරයා රාජ භටයන්ට යම් වෙලාවක කොටු වෙනවා. මේ කොටු කරගත් අපරාධකාරයා රජ්ජුරුව ළඟට දන්වැල් දාලා මාංචු දාලා ඇදගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරන රජතුමනි මෙන්න අර අපරාධකාරය. මොහු මේ විදිය වැරදි කරා. මොහු මේ වගේ වැරදි කරා. මොහු මේ වගේ අපරාධ කරපු කෙනෙක්. මොහුට සුදුසු දඬුවමක් පමුණවන්න කියන. ඒ වෙලාවේ රජ්ජුරුව මේ කරපු වැරදි අපරාධ ගැන අහලා ඒ මොහොතෙම කියනවා දැම්ම ඇදගෙන ගිහිල්ලා හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් මේක උපමාවක්. දැන් අර අපරාධකාරයව අරගෙන ගිහිල්ලා දඬුවමක් හැටියට හෙල්ල පාරවල් 100ක් උදේම අනිනවා. දැන් ඇනලා දාලා තියෙනවා. දැන් ඔහු අර හෙල්ල පාරවල් 100ෙම වේදනාව විඳලා කෑ ගහනවා, විලාප දෙනවා, දඟල දඟල ඉන්නවා. ඔබ ඇත්තට හිතුවොත් හෙල්ල පාරවල් 100ක් අනින්න ඕනේ නෑ. කීපයක් අනිනකොට මැරෙනවා. නමුත් මේක උපමාවක්. රජ්ජුරුවන්ට දවල් මතක් වෙනවා අර අපරාධකාරයා මැරුණත් දන්නේ. රාජභටයන්ගෙන් අහනවා කෝ අර අපරාධකාරයා තාම ජීවත් වෙනවද? රජතුමනි තාම පණා දිනවා, තාම වේදනාවෙන් ඉන්නවා කියන. එහෙමනම් දවල්ට හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් රජ්ජුරුවන්ගේ අර අනකිරීමත් එක්ක දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනිනවා. රජ්ජුරුවන්ට නෑ නිදාගන්න ගියාම මතක් වෙනවා මේ අපරාධකාරයා තාම පණ තිනවත් දන්නේ. හවස අඬ ගහලා අහනවා අර වදකයන්ගේ කෝ අර පෞකාරයා තාම ඉන්නවද? රජතුමනි තාම පණ තිනවා කියන. එහෙමනම් රාත්‍රියටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියන. දැන් උදේට හෙල්ල පාරවල් 100යි, දවල්ට හෙල්ල පාරවල් 100යි, හවසට හෙල්ල පාරවල් 100යි, දවසට 300යි. මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි, ඔය විදිහට දවසකට 300 බැගින් අවුරුදු 100ක්ම ආයුෂ තියෙන කෙනෙකුට අවුරුදු 100 පුරාම එක දිගට හෙල්ල පාරවල් ඇනලා ඇනලා ඇනලා අවුරුදු 100 අවසානයේ ඒ විදිහේ දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන්, සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් හේතු සහිතව මහණෙනි ඒකට කැමති වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එහෙම දෙයක් කියන්නේ? පිංගතුනි මේකෙන් ඔබ තේරුම් ගන්න මේක උපමාවක්. ඒ කියන්නේ හෙල්ල පාරවල් ඇනලා දුක විඳලා ධර්මය අවබෝධ කරන්න බෑ. මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි ඒ වගේ දුකක් විඳලා හරි කවුරු හරි හේතු සහිතව කියනවා නම් ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා ඔබ ඒකට කැමති වෙයි. ඒකට හේතුව තමයි කියනවා මේ දීර්ඝ සංසාර ගමනේ හෙල්ල පාරවල් කාලා මැරිච්ච වාර ඔයිට වඩා වැඩි කියන. ධර්මය අවබෝධ නොකර මේ දීර්ඝ සංසාර ගමනේ බෙලි කැපුම් කාලා උල් පාරවල් වලින් ඇනලා හෙල්ල පාරවල් කාලා සසරේ අපි මැරිලා තියෙන වාර විඳලා තියෙන දුක් ප්‍රමාණය දිහා ගත්තාම මේ අවුරුදු 100 විඳින දුකේ හැටි දෙයක් නෙමෙයි කියේ. එහෙම හරි දුකක් විඳලා ධර්මය අවබෝධ කරන්න පුළුවන් නම් මහණෙනි ඒකටත් කැමති වෙන්න කියේ. එහෙමනම් අපිට පේනවා අපි සෝවාන් වෙන්න උත්සාහ ගන්නවා කියන්නේ, සෝවාන් ඵලයට පත් වෙන්න හරි ඔබ වීරිය වඩනවා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨද, මොනතරම් රැකවරණයක්, මොනතරම් ආරක්ෂාවක්ද ඔබට ලැබෙන්නේ. පිංගතුනි සක්කාය දිට්ඨිය, මේ සක්කාය දිට්ඨිය 20 ආකාර සක්කාය දිට්ඨියක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ සක්කාය දිට්ඨිය ගැන තේරුම් ගන්න නම් අපි පංච උපාදානස්කන්ධය ගැන කලින් තේරුම් ගන්නට වෙනවා. පංච උපාදානස්කන්ධය තමයි දුක. අපි අවබෝධ කරන්න තියෙන චතුරාරි සත්‍ය. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන මේ ආර්ය සත්‍ය. දුක ගැන ඔබ තේරුම් ගන්න. දුක ගැන ඔබ අහලා ඇති. ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ඊළඟට වයසට යෑම දුකක්. ලෙඩවීම දුකක්. ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ. මරණම්පි දුක්ඛං, මරණේ දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් සමග එකතු වීම දුකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. යමක් කැමති දේ කැමති දේ නොලැබීම දුකක්. දැන් මේ කියපු ටික මේක අපි කාටත් පේන්න තියෙනවා. අපි කවුරුත් විඳිනවා, විඳවනවා මේක දුකක් කියලා අපි කවුරුත් දන්නවා. එතකොට මේක විමසගෙන යනකොට ඇත්ත නින්නම් කියලා හිතෙනවා. ඉතින් ඉපදීම දුකක්. ලෙඩ වෙනවා, ඒක දුකක් තමයි. වයසට යනවා, ඒක දුකක් නෙන්න. මිනිස්සු මැරෙනවා, ඒක දුකක් නෙ. මිනිස්සු අඬනවා, කෑ ගහනවා, වේදනා විඳිනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරි මිනිස්සු කොච්චර හඬා වැළපිනවා, ඒක දුකක් නෙ. අප්‍රියයන් සමග එකතු වීමත් දුකව තේරෙනවා. හැබැයි පිංගතුනි ඒ තේරෙනදී එතකොට මේ දුක මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුක්ඛාරය සත්‍ය විස්තර කරන තැන අවසානයේ හකුලවල පෙන්නවා සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි දුක කියලා කියන්නේ හකුලවල ගත්තොත්, සංක්ෂේපයෙන් ගත්තොත් පංචඋපාදානස්කන්ධයයි දුක. එතකොට මෙන්න මේක තමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඉපදීම දුකක් කියලා කොච්චර කිය කී හිටියත් ඇත්ත නෙන්නම් මේක දුකක් දුකක් කියලා දුක අවබෝධ වෙන්නේ. වයසට යාම දුකක් නෙන්න, ඔව් අනේ දුකක් තමයි කියලා කොච්චර කිය කී හිටියත් ඒ දුක අවබෝධ කරන්න තියෙන පංච උපාදානස්කන්ධය ඔස්සේ. ලෙඩවීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු ඔක කොච්චර දැනගෙන හිට මන් දන්නවනේ කිව්වට එතනින් දුක අවබෝධ වෙන්නේ. අවබෝධ කරන්න තියෙන දේ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ, පංච උපාදානස්කන්ධ දුක. මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය තුන. ඔබටත් මටත් මේ ලෝකේ උපදින හැම කෙනාටම සසර ගමන සකස් කරන ආයතනයන් පිහිටන. සමහර කෙනෙකුට කර්මාන් රූපිය මේ ආයතන හයෙන් එකක් දෙකක් නොපිහිටන්න පුළුවන්. සමහර උපදිනකොටම එක්ක ඇස් හන්දයි. සමහරුට උපදිනකොටම කන් ඇහෙන්නේ නැහැ. එතකොට මේ වගේ යම් යම් දුර්වලතා කර්මාන් රූපිය පිහිටන. හැබැයි ඇස් පේන්නේ නැහැ කියලා කර්ම හැදින එක නතර වෙන්නේ අනිත් ආයතන ඔස්සේ කර්ම සකස් වෙන. කන් ඇහෙන්නේ නැහැ කියලා කන මුල් කරගෙන සසර ගමන හැදුන් නැති වුණාට අනිත් ආයතන ඔස්සේ සංසාර ගමන හැදෙන. ඒ නිසා ඔබ බලන්න, සතෙක් දිහා බලන්න, කුකුල් පැටියෙක්, පූසෙක්, බල්ලෙක්, ඒ සත්වයන්ටත් ඇස් දෙකක්, කටක්, නාසයක්, දිවක්, ශරීරයක්, මනසක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මනස, දැන් ඔබ බලන්න ගෙදර බලු පැටියා, ඔය කොහේ හරි ඇවිදලා ඔබේ ගේ හොයාගෙන ඉන්න දන්නේ නැද්ද? ඔහු දන්නවා. ඔහුට කල්පනාවක් තියෙනවා, සිහියක් තියෙනවා, සිහිය නැත්නම් ඊළඟට ගෙදර ස්වාමියා මාස ගානකට පස්සේ ගෙදරට ආවත් ඔහු අඳුරනවා. එතකොට මේ දැන කෑම ටික දුන්නට පස්සේ ඒ කෑම ටික කන්න සමහර සත්තු හොඳට පුරුදු කරනවා. ඔබ දන්නවා ලෝකේ සමහර අන්ධ අයව බලාගන්න වෙනම බල්ලන් කොටසක් ඉන්නවා, ට්‍රේනින් කරලා පුරුදු කරපුවයි. අපි දැකලා තියෙන ඕක අපි රටවල් වල ධර්ම දේශනා කරන්න යද්දී ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඒ අන්ධ අයට හොඳට ට්‍රේනින් කරපු බල්ලෙක් තමයි ඒ කෙනාගේ කටයුතු වෙනුවෙන් ලබලා දෙයි. ඔහු කියන තැන් වලට අර බල්ලට පුළුවන් මෙයාව එක්කන් යන්න. අපි දැකලා තියෙනවා පාරේ අන්ධ අයව අර බල්ලා තමයි එක් කරගෙන යන්නේ. ඔහුගේ අර බෙල්ලට දාලා තියෙන දන්වැල් අල්ලගෙන ඉන්නකොට බල්ලා හරියට එක් කරගෙන යනවා. ඔහු කණුවේ එල්ලිලා ඒ කණුවේ තියෙනවා බොත්තම පහළ මට්ටමේ තියෙන ඒ සතෙකුට ඒක උබන්න පුළුවන් විදිහේ තැන. ඒව පුරුදු කරලා තියෙන ඒ කලර් ලයිට් වල පාට, බෝඩ් වල වර්ණ, හැඩතල ඒව සත්තුන්ට පුරුදු කරලා තියෙන. ඔහු කියවොත් මාව මේ බැංකුවට එක්කන් යන්න කියලා කියද්දි ඒ බල්ලා හරියට ඒ පාර පන්නගෙන ඒ බෝඩ් එක තියෙන බැංකුව ළඟට ඔහු එක්කන් යන. ඔහුව කඩේකට එක්කන් යන්න කිව්වොත්, එක්ක කෑමක් ගන්න කඩේක නමක් කිව්වොත් ඒ කඩේ බෝඩ් එකේ ඒ පාට ඒ නමට ඒ සත්තුන්ව පුරුදු කරලා තියෙන. ඔහුව පාර පන්නගෙන බස් එකේ එක්කන් යනවා. එතකොට මේ හැම තැනකම මේ විදිහට සත්තුන්ව පුහුණු කරලා පුරුදු කරලා ඔබ බලන්න සතුන්ගේ සමහර රහස් හොයන හැටි, සමහර අපරාධ අල්ල ගන්න හැටි. ඒ වගේ සත්තුන්ව පුහුණු කරලා පුරුදු කරලා මොනතරම් ඔවුන්ගේ වැඩ ගන්නවා. ඒ නිසා පින්වතුනි, මේ හැම සත්ත්වයක් තුලම මේ ඇස, කන, නාසය, දිව, කය ඔවුන්ටත් කර්ම හැදෙනවා. අපි මනුස්ස ජීවිතය ගැන හිත ඔබ ගැනදී ඔබ බලන්න මේ ධර්මයේ ඕපන අයිකයි. තමා තුලින් බලන්න තියෙන. දැන් මේ කියන දේවල් තමන්ට ගලපාගෙන තමන් තුලින් බලන්න ඇත්තද, මා තුලත් මෙහෙමද කියලා බලන්න. දැන් අපි ගමු අපිට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා අපිට ආයතන හයක් තියෙන. මේ ආයතන හය තුලමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ පළවෙනි එක තමයි රූප උපාදානස්කන්ධය. රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ. මේ රූපේ බුදුහාඳුර පෙන්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. රූපේ ගැන ලස්සන උපමාවක් පෙන්නනවා. එතකොට අපිට තේරෙනවා මේක තියෙන මහා හත්ති පදෝපම සූත්‍රය. බුදුරජාන් වහන්සේ රූපේ ගැන උපමාවක් පෙන්වුවා. මහණෙනි, රූපේ කියලා කියන්නේ හරියට කණු හතරක් හිටවලා ඊළඟට උළුවස්සක් ජනේලයක් තියලා හරහට ලී බැදලා ඊළඟට වහලයක් සෙවිලි කරලා මැටි ගහලා වහලෙට අතු පොල් අතු හරි මොනවා හරි අතු සෙවිල්ලලා දැන් සම්පූර්ණ මේ විදිහට හදලා ගත්තට පස්සේ අපි මේකට කියන්නේ ගේ කියලා. අන්න ඒ වගේ තමයි ඇට සැකිල්ලක් නහරවැල් වලින් ඔතලා මස්ලේ තවරලා හමකින් වැහුණට පස්සේ මේකට අපි රූපය කියලා කියන. ඔන්න මහා හත්ති පදෝපම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ රූපය තේරුම් ගන්න විස්තර කරලා දෙන ආකාරය. එහෙමනම් අපිට පේනවා මේ රූපයයි කියලා කිව්වේ සතර මහා ධාතුන්ගෙන් හටගත් අපේ මේ පේන ඕලාරික මේ ශරීරේ. මේ අපිට පේන්න තියෙන සතරම කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූප කයට මේක තමයි රූපය හැටියට හඳුන්වන්නේ. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේ පිහිටලා තියෙන්නේ මේ රූපය ඇසුරු කරගෙන. එතකොට මේ රූපය හැටියට ඔබ ඉස්සල්ලා එක තේරුම් ගන්න. ඊළඟට වේදනාව. වේදනාව කියලා කියන්නේ විඳීම. මේ ආයතන හයේම ස්පර්ශය නිසා තමයි විඳීම ඇති වෙන්නේ. අන්න ආයතන හයේ ස්පර්ශයක් ඇති වෙනවා. ඒකෙන් විඳීමක් උපදිනවා. ඇහැයි රූපයයි විඥාන එකතු වීම ඇසේ ස්පර්ශය. අන්නේ නිසා ඇහැ පේන රූපය ගැන විඳීම ඇති වෙනවා. සමහර රූප දැක්කහම දුක හිතෙනවා. සමහර රූප දකින්නකොට ආසයි හිතෙනවා. හිත ඇදිලා යනවා. එතකොට මේ විදිහට සැප දුක් උපේක්ෂා හැටියට ඒ දකින දකින රූප ඔස්සේ විඳීම උපදින. අන්න ඒක තමයි වේදනා උපාදානස්කන්ධ වෙන්නේ. කනට ඇහෙන ශබ්දය ගැන toy විදිහට විඳීම උපදින. දැන් ඔබ අපි දන්නවා අපි කියනවා මට ඇහුණා මං අහගෙන හිටියා මං හොඳට අහගෙන හිටි. ඔබට යමක් ඇහෙන්නේ කොහොමද? කනයි ඒ ශබ්දයයි විඥානය එකතු වීම. අපි කියනවා කනේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳීමක් උපදින. අන්නේ විදීම තමයි වේදනාව කියන්නේ. ඔබට බනිනව ඇහුනොත් ඔබට දුකක් හටගන්න. ඔබ කැමති ආශා කරන සින්දුවක්, ආශා කරන හඬක්, මිහිරි හඬක් ඇහෙනකොට ඔබට සතුටක් උපදින සැප විඳීම. එතකොට බලන්න කනේ ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. ඇහැට පේන රූප ඔස්සේ විඳීම ඇති වෙනවා. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ විඳීම උපදිනවා. දිවට දැනෙන රසය ඔස්සේ විඳීමක් ඇති වෙනවා. කයට දැනෙන පහස ඔස්සේ විඳීම ඇති වෙනවා. මනසින් ඒවා හිත හිත විඳීම් මනස තුල උපද්දවන. එතකොට මේ විදිහට ආයතන හයේම ස්පර්ශයෙන් විඳීමක් ඇති වෙනවා. ඒ තමයි වේදනාව. අන්න දැන් රූපේ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. වේදනාව කියලා කියන ආයතන හයේම ස්පර්ශයෙන් ඇතිවන විඳීම. ඔබට මම මේ සරලව යම් ප්‍රමාණයකට මේක විස්තර කරගන්නයි මේ සරලව තේරුම් කරගෙන යන්න. රූප වේදනා. ඊළඟ එක තමයි සංඥා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. ඇහෙන් රූප හඳුන ගන්නවා. කනින් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුනා ගන්නවා. කයෙන් පහස හඳුන ගන්නවා. මනසෙන් අරමුණු හඳුන ගන්නවා. මේ ආයතන හයේම හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීම ඇති වෙන්නේ අර කියන ස්පර්ශ නිසාමයි. ඇහැයි රූපයයි එකතු වීම ඇසේ ස්පර්ශයෙන්මයි ඇහැට පේන දේවල් හඳුනගන්නේ. මේ කවුද? මිනිස්සෙක්ද? සතෙක්ද? පාට වර්ණ හැඩතල ගෙවල් වාහන මේ කන්දක් මේ සතෙක් මේ ඔක්කොම අපි හඳුනාගන්නේ සංඥාවෙන්. ඊළඟට කනට ඇහෙන දේ කනයි ශබ්දයයි විඥාන එකතු වීමෙන් තමයි කනට ඇහෙන දේ හඳුනගන්න. මට එන්න කිව්වද යන්න කිව්වද කාකෙක් කෑ ගැහුවද වාහනයක්ද ගහක් කඩාගෙන වැටුණාද මේ ශබ්දෙන් අපි හඳුනා ගන්නවා. ඒක තමයි සංඥාව. ඊළඟට ගඳ සුවඳ හඳුන ගන්නවා. අපිට ගඳක් සුවඳක් එනකොටම මේක සැරක් එක්ක මොනවා හරි කර වෙනවා ඇති මේක දුගඳක් අන්න සුවඳයි මල් සුවඳයි සමන් පිච්ච සුවඳයි. එතකොට මේ සුවඳද වර්ග මේ හැමදේම අපි හඳුන ගන්න. ඒ සංඥා දිවට රස දැනෙනකොටම හඳුන ගන්න. තිත්ත රහ ඇඹුල් රහ පැණි රහ ඒ ඔක්කොම හඳුනා ගන්න. ඒ තමයි සංඥා. කයට දැනෙන පහස සීතල රසණයේ උණුසුම සියුම්බ මේ ඔක්කොම හඳුන ගන්න. එතකොට මෙන්න මේ හඳුනා ගැනීම ඇති වෙන්නේ ආයතන හයේම ස්පර්ශ නිසාමයි. ඒ තමයි සංඥා. එතකොට ඔන්න රූප වේදනා සංඥා. ඊළඟ එක තමයි සංස්කාර. පිංගතුණී සංස්කාර කියන්නේ චේතනා. කර්මී සකස් වෙන්නේ එතනයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුහාඳුරු පෙන්න. දැන් බලන්න ඔබ අපේ ඇහැට පේන රූප ගැන අපි චේතනා පහළ කරන එකට අපි කියන රූප සංචේතන. කනට ඇහෙන ශබ්ද ගැන චේතනාවක් පහළ වෙනවා. ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ගැන චේතනා පහළ වෙන රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙන පොට්ටබ්බ සංචේතන. හිතෙන් මේවා ගැන හිතනකොට ඒ අරමුණු ඔස්සේ සිතුවිලි ඔස්සේ චේතනා පහළ වෙන ධම්ම සංචේතන. මේ ආයතන හයේම ස්පර්ශයෙන්ම චේතනාව උපදින. දැන් එහෙනම් ඔබට තේරෙන්න ඕනේ විඳීම ඇති වෙන්නේ ස්පර්ශයෙන්මයි. හඳුනා ගැනීම සංඥාව උපදින්නේ ස්පර්ශයෙන්මයි. හඳුනාගත් දේ ගැනමයි චේතනාව ඇති වෙන්නේ. අන්න එහෙමනම් ස්පර්ශයෙන් ඇති වෙන උපාදානස්කන්ධ තුනක් තියෙනවා. වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ කියන මේ තුනටම හේතුව ස්පර්ශය. ස්පර්ශය නිසා හට ගන්නවා. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. දැන් අපි මුලින්ම කතා කරපු රූපේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධ. කනබුන ආහාර, කබලින්කාර ආහාර, මෙන්න මේ ආහාරයෙන් තමයි රූපේ පවතින්නේ. ආහාර නැති වෙනකොට දැන් ඔබ සරලව නිකන් තේරෙන විදියට හිතන්න. කන්න බොන්න නැති වුණොත් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? කය පවත්වන්න පුළුවන්ද? පින්වතුනි, ආහාරයක් නැති වෙනකොට ශරීරය පවත්වන්න පුළුවන්කමක් නැහැ. උපරිම දවස් කීපයක් ඉඳි කන්න බොන්න නැති වෙනකොට ක්ලාන්ති වෙනවා. ඊළඟට ආහාර නිරුද්ධ වීමෙන්ම මේ රූපේ නිරුද්ධ වෙලා යන මනුස්සය මැරලා යනවා කන නැති වුණොත්. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුට පවා උපරිම දින හතක් සමාපත්ති ස්වයෙන් වැඩ ඉන්න පුළුවන්. ඒ දින හත අවසන් වෙලා නිරෝධ සමාපත්තියෙන් නැකිටලා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එදා දවසේ දානයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙනවා. ඒක ධර්මතාවයක් හැටියට පෙන්නා. මොකද උපරිම මේ කය සමාපත්තියක් තුල වුණත් ආහාරයක් නැතුව පවත්වන්න පුළුවන් දින හතක් වගේ කාලයක්. ඒ නිසා පිංගතුනි, අපිට පේනවා අපේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා. ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. දැන් ඔබ හේතුඵල හැටියට මේ ටික තේරුම් ගන්න. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරය. ආහාර නිසා හටගත්ත ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. අන්න ආහාර සමුදය රූප සමුදය, ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඊළඟට වේදනාව. ආයතන හයේම ස්පර්ශයෙන් වේදනාව හටගන්නවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඊළඟට සංඥාව හඳුනා ගැනීම. අර ආයතන හයේ ස්පර්ශය නිසාමයි හඳුනාගන්නේ. ස්පර්ශ වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙලා යනවා. ඊළඟට චේතනාව සංස්කාර, ඒකත් ඒ වගේමයි. ස්පර්ශය නිසාම හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙලා ගියා. ඊළඟ එක තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙතනදී විඥානය ගැන අපි වෙනම අවධානය යොමු කරලා බලන්න තියෙනවා. අපි පංච උපාදානස්කන්ධය ගැන කතා කරද්දී විඥානය ගැන කතා කරන්නේ පස්වෙනියක්. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි විඥානයේ මේ හතරටම උපකාර වෙනවා. විඥානයේ රූපේත් බැස ගන්නවා, වේදනාවෙත් බැස ගන්නවා, සංඥාවෙත් බැස ගන්නවා, සංස්කාරවලත් බැස ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්න රූපේන්තර, වේදනාවෙන්තර, සංඥාවෙන්තර, සංස්කාරවලින්තර තනිව පවතින විඥානයක් ගැන හෝ, තනිව වැඩෙන විඥානයක් ගැන හෝ, තනිව ගමන් කරන විඥානයක් ගැන හෝ, තනිව විපුල භාවයට පත් වෙන විඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එහෙමනම් පින්වතුනි, යම් තැනක විඥානයක් ගැන අපි කතා කරනවද, යම් තැනක විඥානයක් පවතිනවද, රූප, වේදනා, සංඥා, සංස්කාරවල බැසගත් විඥානයක් තමයි පවතින්නේ. ඒ නිසායි විඥානේ පස්වෙනියට පංච උපාදානස්කන්ධ විස්තර කරන තැන විස්තර කරා. විඥානේ හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප, එතකොට රූප, පඨවි, ආපෝ, තේජෝ, වායු කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් විඥානයක් හටගන්න නම් තියෙන්න ඕන. නාම ධර්ම කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස, ස්පර්ශය, ඊළඟට මනසිකාරය. මෙන්න මේ කියන නාම ධර්මත් රූප ධර්මත් එකතු වෙච්ච තැන විඥානි පවතින. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානි හටගන්නවා. නාම රූප නිරුද්ධ වෙනකොට විඥානි නිරුද්ධ වෙනවා. ওই විදිහට තමයි විඥානි ගැන තීරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇස කියන්නේ නාම රූපයක්. බලන්න ඇස දිහා හොඳට බලන්න. ඇස කියන්නේ නාම රූපයක්. නාම රූප පත්‍ය සලායතන. ඔය පටිච්ච සම්පාදය අහලයි. ආයතන හය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප පත්‍ය සලායතන. එතකොට නාම රූප ප්‍රත්‍යෙමයි ආයතන හය හටගත්තේ. ඒ කියන්නේ ඇස කියන්නේ නාම රූපයක්. කන කියන්නේ නාම රූපයක්. නාසය කියන්නේ නාම රූපයක්. දිව කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. කය කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. මනස නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. එහෙමනම් ඒ නාම රූපයන්ගෙන් හටගත්ත තැනම තමයි විඥානයක් පිහිටන්නේ. දැන් බලන්න ඇසේ රූප ධර්ම තියෙනවා. අපි ඒකට කියනවා මස ඇස කියලා. ඇහි තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මක් ඇස තුල තියෙනවා. මස ඇසක් තියෙනවා. හැබැයි මේ මස ඇසක් තිබ්බ පමණින්ම විඥානය හටගන්නේ නැහැ. දැන් බලන්න මැරිච්ච කෙනෙක්ගේ ශරීරයක් තුල අපි හිතමු කවුරු හරි ඇහැ ඇරිලා මැරිලා මැරිච්ච ගමන් ඇහැ අරගෙන මැරිච්චයි ඉන්නවා. එයාගේ ඇහැ ඇරිලා තියෙනවා. ඒනක් තියෙන. හැබැයි එයාගේ විඥානේ හටගන්නේ එතන සතර මහා ධාතු තිබුණාට නාම ධර්ම නිරුද්ධ වෙලා තියෙන. මොකද ඔහුගේ ඇහැ මුල් කරගෙන ස්පර්ශයක් හටගන්නේ, විඳීම් ඇති වෙන්නේ නැහැ, චේතනා නැහැ, මානසිකාරයක් නැහැ. ඔහුගේ නාම ධර්ම නිරුද්ධ වෙලා. රූප ටික අර මසැස කියලා කියන මස් වලින් හැදිච්ච සතර මහා ධාතුන්ගෙන් හටගත් මසැසක් විතරයි ඊතර පවතින. එහෙමනම් විඥානයක් යම් තැනක හටගන්නවා නම් නාම රූපයන්ගෙම පැවැත්මක් තියෙන තැනකයි විඥානේ හටගන්නේ. දැන් බලන්න අපි ඇහැ ගැනම හිතමු. ඇහැට රූපයක් පේන්න නම් ඇසයි රූපයයි විඥානයයි එකතු වෙනවා. අන්න ඇහි ස්පර්ශය. එහෙනම් බලන්න එතන විඥානේ එතන තියෙනවා. ඒ ස්පර්ශය නිසාම නම් විඳීම ඇති උනේ. එහෙනම් ඒ ස්පර්ශය තුල විඥානේ පැවැත්මක් තියෙනවා. ඒ ස්පර්ශය නිසාමයි හඳුනා ගැනීම ඇති වෙන්නේ. එහෙනම් ඒ ස්පර්ශය තුලත් විඥානේ තියෙනවා. ඒ ස්පර්ශය නිසාමයි චේතනා පහළ වෙන්නේ. එහෙනම් චේතනාව තුලත් විඥානේ බැසගෙන තියෙනවා. රූප වේදනා සංඥා සංස්කාරات එක්ක බැඳී ගිය ඒවැ බැසගත්තු විඥානයක් තමයි පවතින්නේ. අන්න ඒ නිසා නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානේ නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා තේරුම් ගන්නට ඕනේ. මෙන්න මේ ටික රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පින්වතුනි ඔබට මේක අමාරුයි වගේ ටිකක් තේරෙන්න පුළුවන්. හැබැයි ඔබ මතක තියාගන්න අපි කවදා හෝ නිවන් දකින්නවා නම් කවදා හරි අපි ධර්මය අවබෝධ කරනවා නම් අමාරු නිසා තමයි තාම අපි සංසාරේ ඉන්නේ. මේ පංච උපාදානස්කන්ධය දුකක් කියලා අපි දැක්කොත් මෙන්න මේකමයි මේ විදිහටයි මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කියලා අවබෝධ කරගත් දවසට අපි සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ පංච උපාදානස්කන්ධය ගැන තියෙන තණ්හාව ප්‍රහාණය කරගත් දවසට අපි රහත් වෙනවා. අපි මේ උත්සාහ කරන්නේ ඒ පංච උපා මුලින්ම කරන්න තියෙන පංච උපාදානස්කන්ධ දුක දුකක් වශයෙන් දකින එක. ඒක තමයි සත්‍ය ඥානය ඇති කර ගැනීම. මෙන්න මේ විදිහටයි මේකේ පැවැත්ම වෙන්නේ. අපි තුල දැනට තියෙන අවිද්‍යාව නිසා තියෙනවා මේක මම, මේ රූපේ මම, මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන්, මේ මගේ දේවල්, මේ මමයි දැක්කේ, මටයි පේනුනේ, මේක මට ඕන විදිහට තියෙන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියක් තියෙනවා මේකත් එක්ක බැස. ඔන්න ඔය ආත්ම දෘෂ්ටිය තියෙන තාක්කල් මේකෙන් ගැලවීමක් නැහැ. ඒ ආත්ම දෘෂ්ටිය නැති කරගන්න ඒක පොඩි විදිහට හටගත් එකක් නෙමෙයි, විෂයාකාර ආත්ම දෘෂ්ටිය. ඒක තමයි විෂයාකාර සක්කාය දිට්ඨිය හැටියට පෙන්නන්නේ. අන්නේ සක්කාය දිට්ඨිය නැති කරගන්නයි අපි උත්සාහ කරන්නේ. ඒක තමයි ධර්ම අවබෝධයේ පළවෙනිම තැන. පිංගතුණී දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා කියනවා හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ, කාමරාග පටිග ප්‍රහාණය කරන්න සත්‍යයන් මහන්සි ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා දේවතාවෝක වැරදී කිව්වා. දැන් ඔබටත් හිතෙන්නේ අනේ ඇත්ත නේනම් හරිනේ කියලා. බලන්න මේ දේවතාව කියපු කාරණේ හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනවා වගේ, ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ, කාමරාග පටිග ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕනේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාව ඕක මෙහිමයි කිය වෙනස් වෙන. හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ, සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නයි කිය සත්‍යය මහන්සි ගන්නට ඕන. මොකද පින්වතුනි කාමරාග පටික ප්‍රහාණය වෙන්නේ අනාගාමි වෙන. ඉස්සල්ලාම සත්‍යයන් මහන්සි ගන්නේ අනාගාමි වෙන්න නෙමෙයි. අපි පියවරෙන් පියවර යා යුතු ගමන. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අනුපිළිවෙලින් යන ගමනක් තියෙන. ඒ නිසා ඉස්සල්ලාම පටන් ගන්නකොටම රහත් වෙන්න දේවල් හිතනවා නම් එයා පටලගත්ත කෙනෙක්. ඉස්සල්ලාම සද්ධානුසාරී ධම්මානුසාරී වෙනවා. ඒක තමයි සෝවාන් මාර්ගය. ඒ මාර්ගයේ ගිහිල්ලා තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා තමයි සකදාගාමි මාර්ගයේ වඩලා සකදාගාමි ඵලයටපත් වෙන්නේ. එතනට ආපු කෙනා තමයි අනාගාමි මාර්ගයේ වඩලා අනාගාමි ඵලයටපත් වෙන්නේ. අනාගාමි වෙනකොට තමයි කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. එහෙම අනාගාමි වෙච්ච කෙනා තමයි රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන අනෙක් සංයෝජනත් ප්‍රහාණය කරලා උතුම් අරහත්ත්වයටපත් වෙන්නේ. එතකොට මේක පිළිවලින් යාවිත ගමනක් තියෙනවා. ඔබ තේරුම් ගන්න ඔබ ඉස්සරලාම කරන්න තියෙන පළවෙනිම දේ තමයි සක්කාය දිට්ඨිය බිඳීම. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම. සෝවාන් ඵලයටපත් වීම. ඒක තමයි පළවෙනිම දේ. බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන දේ. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කර ගැනීම. ඒ පිණිස දැන් අපි ඉගෙන ගත්තා පංච උපාදානස්කන්ධය ගැන. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේකට උපාදානස්කන්ධය කියන්නේ මේකයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ අපි අවිද්‍යාව නිසා, තණ්හාව නිසා මේක මම, මගේ, මගේ ආත්මයයි කියලා උපාදාන කරගෙන ඉන්නේ. ඒකයි ඒකට උපාදානස්කන්ධය කියලා කියන්නේ. කෙනෙක් සක්කාය දිට්ඨිය බිඳලා ඒ තුල තියෙන අස්මිමානිය සම්පූර්ණයෙන්ම නැති කරගත් රහතන් වහන්සේලාට තියෙන උපාදානස්කන්ධයක් නෙමෙයි, පඤ්චස්කන්ධයක් විතරයි. රූපේ උපාදාන කරගෙන නැහැ, රූපස්කන්ධයක් තියෙන රහතන් වහන්සේලාට. වේදනා උපාදාන කරගෙන නැහැ, වේදනාස්කන්ධයක් විතරයි තියෙන්නේ. සංඥා උපාදාන කරගෙන නැහැ, සංඥාස්කන්ධයක් විතරයි තියෙන්නේ. සංස්කාර උපාදාන කරගෙන නැහැ, සංස්කාරස්කන්ධයක් විතරයි තියෙන්නේ. විඥාන උපාදාන කරගින්නේ විඥානස්කන්ධයක් විතරයි තියෙන්නේ. හැබැයි කෙලෙස් සහිත අනෙක් සියලු දෙනා අවිද්‍යාව නිසා, තණ්හාව නිසා ඒවට බැඳී යනු. ඒක මම මගේ මගේ ආත්මයයි කියලා බැඳී ගිහිලා ඒක උපාදාන කරගෙන ඉන්න. පින්වතුනි, මේ බැඳී යාම මෙන්න මේ විදිහට බුදුහාමුදුරු පෙන්නන. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය අපි කතා කරා ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා, ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒක තමයි රූපේ ක්‍රියාවලිය. හැබැයි මේ රූපය ගැන සක්කාය දිට්ඨියෙන් ඉන්න කෙනා හිතනවා රූපය මම කියලා හිතනවා. එහෙම නැත්නම් හිතනවා මගෙන් තමයි රූපේ හැදිලා තියෙන්නේ. මම කියලා දෙයක් තියෙනවා, ඒක රූපවලින් හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා රූපේ තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා මම කියන කෙනා තුලයි රූපේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට රූපය ගැන සතර ආකාරයේ සක්කාය දිට්ඨියක් තියෙනවා. සෝවාන් ඵලයට පත් වෙන තෙක් ඔය සක්කාය දිට්ඨිය මොන විදිහට බැලුවත් රූපය ගැන මම කියන සක්කාය දිට්ඨිය රූපේ තුල පවත්ත. ඔන්න ඕක බිඳ ගන්න තමයි අමාරුම දේ. ඊළඟට වේදනාව ගැන සක්කාය දිට්ඨියක් ඇති වෙනවා. මේ වේදනාව ඇති වෙන්නේ මම මට ඕන විදිහට නෙමෙයි. ආයතන හයේ ස්පර්ශයෙන් වේදනාව ඇති වෙනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හැබැයි අවිද්‍යාවයි තණ්හාවයි නිසා සත්වයා වේදනාව මම කියලා පිළිගන්නවා. එහෙම නැත්නම් මම හැදිලා තියෙන වේදනාවලින් තමයි මම හැදිලා තියෙන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් එයා හිතනවා වේදනාව කියලා දෙයක් තියෙනවා, ඒක තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා මම තුලයි වේදනාව පවතින්නේ. අන්න වේදනාව ගැන සතර ආකාර සක්කාය දිට්ඨියක් තියෙනවා. එතකොට රූපය ගැන සතර ආකාරයකට කොහෙන් කැරකුණත් මම පේනවා. වේදනාව ගැනත් කොහෙන් බැලුවත් අවිද්‍යාව නිසා මම, ඒ කියන්නේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මේකේ තියෙනවා කියලාම පේනවා. ඊළඟ දේ තමයි සංඥාව. දැන් අපි ඉගෙන ගත්ත සංඥාව ඇති වෙන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශ නිසා හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. හැබැයි අවිද්‍යාවයි තණ්හාවයි නිසා යාට මේ සංඥාව තුල මම පේනවා. එයා මේ විදිහට හිතනවා සංඥාව කියන්නේ මම කියලා එයා පිළිගන්නවා. එහෙම නැත්නම් එයා හිතනවා සංඥා වලින් තමයි මම හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා සංඥාව තුලයි මමයි. එහෙම නැත්නම් මම තුලයි සංඥාව තියෙන්නේ කියලා සංඥාව ගැන සතර ආකාර සක්කාය දිට්ඨියකට බැස ගන්නවා. ඊළඟ එක තමයි සංස්කාර චේතනා. දැන් චේතනාව ගැනත් අපි ඉගෙන ගත්තානේ. ස්පර්ශයෙන් හටගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. රූපේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා, ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා. වේදනාව ස්පර්ශයෙන් හටගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. සංඥාවත් ස්පර්ශයෙන් හටගත්ත, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒ වගේම තමයි සංස්කාර. ස්පර්ශයෙන් හටගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. හැබැයි අවිද්‍යා සහගත තණ්හාවෙන් යුක්තව මේ දිහා බලන කෙනාට පේනවා සංස්කාර මම කියලා පේනවා. එහෙම නැත්නම් මම කියලා දෙයක් තියෙනවා, ඒක හැදිලා තියෙන සංස්කාර වලින්මයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් හිතනවා සංස්කාර තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් මම තුලයි සංස්කාර තියෙන්නේ. ඔය විදිහට කොහෙන් ගත්තත් මම, මේක මගේ, මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටිය. ආත්මය කියන්නේ තමාගේ වසඟේ තියාගන්න පුළුවන් කියලා හිතෙනවා. ඒක කොයි විදිහෙන් ගත්තත් චේතනාව තුලත් හතර ආකාරයකට බැසගෙන තියෙනවා. ඊළඟට විඥානෙ. දැන් අපි විඥානෙ ගැන ඉගෙන ගත්තා. විඥානේ නාම රූප නිසා තමයි විඥානේ හටගන්නේ. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට ඇස කියන්නේ නාම රූපයක්, කන කියන්නේ නාම රූපයක්, නාසය කියන්නේ නාම රූපයක්. මේ ආයතන හයම නාම රූප පත්‍ය සලායතන. ඒ නාම රූපයන්ගේ පැවැත්ම වෙනස් වෙනකොට ආයතන හය වෙනස් වෙනවා. හැබැයි අවිද්‍යා සහගත කෙනා, තණ්හාවෙන් යුක්ත කෙනා විඥානේ මම කියලා පිළිගන්නවා. එහෙම නැත්නම් විඥානේ මගින් විඥාන වලින් තමයි මම හැදිලා තියෙන්නේ කියලා පිළිගන්නවා. එහෙම නැත්නම් එයා පිළිගන්නවා විඥානේ තුලයි මම ඉන්නේ. එහෙම නැත්නම් හිතනවා මම කියලා දෙයක් තියෙනවා, මගේ වසඟේ පවත්වන්න පුළුවන්, ඒක තුලයි විඥානේ තියෙන්නේ කියලා හිතනවා. ඔය විදිහට කොයි ආකාරයෙන් ගත්තත් විඥානේ ගැන බැලූ බැලූ පැත්තෙන් එයා සතර ආකාරයකින් මම කියන දෘෂ්ටිය තුලින්මයි විඥානේ දිහා බලන්නේ. ඔන්න ඔය විදිහට ගත්තොත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ ගැන එකකට හතර බැගින් හතර වරක් පහ 20යි. 20 ආකාර සක්කාය දිට්ඨියක් තියෙනවා.

දෘෂ්ටිය බිඳගන්න තාක්කල් සුවාන් පලයට පත්වෙන්න බෑ. ඔය දෘෂ්ටිය බිඳීමමයි සතරාපායේ නිදහස් වෙන්න තියෙන මඟ, සුවාන් පලයට පත්වෙන්න තියෙන මාර්ගය. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමමයි සුවාන් පලයට පත්වේ. බුදුරජාණන් වහන්සේ පෙන්වේ යුද්ධ දාහක් දිනනවට වැඩිය සක්විති රජ වෙනවටත් වඩා, සක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශේෂ්ඨයි කියලා. එහෙමනම් තමන්ගේ මේ බඹයක් පමණ ශරීරයේ තුල, මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය තුල හටගන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැන ඔය කොහෙන් බැලුවත් දකින මමත්තේ සක්කාය දිට්ඨි ආත්ම දෘෂ්ටිය බිඳගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ පිණිස කළ යුතු දේ තමයි විදර්ශනා භාවනාව, යෝනිසෝ මනසිකාරයේදී. පින්වතුනි, විදර්ශනා භාවනාවේදී අපි කරන්නේ රූපේ ගැන යථා ස්වභාවයෙන් හිතනවා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා, ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා සිහි කරන හේතුඵල වශයෙන් බලනවා. ඒක වෙනස් වෙනවා, අනිත්‍යයි. ඒක දුකටයි තියෙදයක්, අනාත්මයි. ආත්මනේ මගේ වශයෙන් පවත්න්න බෑ. ඒක හේතුඵල විදිහට දකින්න. මේ හේතු නිසා හටගත්තා, ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ආහාර සමුදයෙන් රූපේ හටගන්නවා, ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒක අනිත්‍යයි, කයි අනාත්මයි කියලා බලන්න බලන්න ඒ ත්‍රිලක්ෂණේ දිහා දකින්න දකින්න රූපේ මම කියපු ඒ දැක්ම, එහෙම නැත්නම් මම හැදිලා තියෙන රූපවලින් කියලා, රූපේ තුලයි මම ඉන්නේ, මගේ තුලයි රූපේ තියෙන කියලා රූපේ ගැන යම් සක්කාය දිට්ඨියක් තිබ්බද ඒ රූපේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා බලන ඒ විමසීම තුළම ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම පිණිස ඒ යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාවේ නුවණ ඔබට උපකාර කරන. ඒ නිසා පින්වතුනි, ඔබ විදර්ශනා භාවනාව ගැන අහලෙත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේම හේතුඵල වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ සක්කාය දිට්ඨිය බිඳින්නමයි. ඒ පිණිස කළ යුතු එකම භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හොඳට නුවණින් විමස විමස බලන්න. ඔබේ ඇස කන නාසය දිව කය මනස ඒවා යථා ස්වභාවයේ හොඳට අනිත්‍ය වශයෙන් මේ ආයතන හය ගැන හොඳට විමසන්. ඊළඟට ආයතන හයේම ස්පර්ශයෙන් හටගන්න විදීම ස්පර්ශයෙන් වෙනස් වෙලා යන මට ඕන විදිහට පවත්න එකක් නෙමෙයි. ඒ නිසා මේ ආයතන හයේම ස්පර්ශයෙන් හටගන්න විදීම අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි. ඒ විදිහට හේතුඵල වශයෙන් විඳීම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමස විමස බලන. සංඥාවත් එහෙමයි, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වුණා. ඒක මට ඕන විදිහට පවත්න දෙයක් නෙමෙයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා විමස විමස බලනු. සංස්කාර දිහා තියා බලනවා, මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. විඥාන දිහා බලනවා, නාම රූප නිසා හටගත්තේ නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා බලන. මේ විදිහට පංච උපාදානස්කන්ධය, ආයතන හය තුල පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය වශයෙන් විමසනවා කියලා කියන්නේ ඒක දුකක් අනාත්මයක් හැටියට ත්‍රිලක්ෂණේ බලනවා කියන්නේ අන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස, සෝවාන් ඵලයට පත්වීම පිණිස, ධර්මාවබෝධය පිණිස තියෙන එකම භාවනාව තමයි විදර්ශනා භාවනාව. ඒ විදර්ශනා නුවණ වැඩෙන්නේ සමාධිමත් හිතක් තුල. ඒ නිසා තමයි අපිට සමාධියක් අවශ්‍ය වෙන්නේ. ඒ සමාධියට උපකාර කරන්නේ සීලේ. සිල්වත් සීලාදී ගුණධර්ම වඩන කෙනා තුළ තමයි, සීලයක් තුළ තමයි සමාධියක් ගොඩනැගේ. ඒ සමාධිය තුළ තමයි ප්‍රඥාව, විදර්ශනා නුවණ වැඩෙන්නේ. ඒ නුවණින් බලනකොට තමයි ආශ්‍රව ප්‍රහාණය කිරීම පිණිස ඒ නුවණ උපකාර කරන්නේ. ඒ නිසා තමයි මේ වඩන මාර්ගයේ සීල, සමාධි, ප්‍රඥා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ නිසා පින්වතුනි, ඔන්න ඔය කියපු ටික ඔබ හොඳට තේරුම් අරගෙන, අපි මල් පූජා කරන්නේ, අපි පින්කම් කරන්නේ, අපි වන්දනා කරන්නේ, දන් දෙන්නේ, මේ හැමදේම කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ අනේ මේ රැස් කරගන්න පින අපිට නිවන් අවබෝධයේ පිණිසම උපකාර වේවා, ධර්ම අවබෝධයේ පිණිසම උපකාර වේවා කියන ප්‍රාර්ථනා. ඒ නිසා අපි විශාල උක්ෂයක් නම් බුද්ධ ශාසනය කියන්නේ අපි පූජාවල් කරනවා, දන් දෙනවා, පින්කම් කරනවා, පෙරහැරවල් යනවා, ඒව ඔක්කොම අර බුද්ධ ශාසනයෙන් නැමැති මහා විශාල උක්ෂයේ තියෙන කොලාතු, ගෙඩි, පොතු වගේ. හැබැයි මේ ඔබ ඉගෙන ගත්ත ටික, මේක තමයි අර විශාල උක්ෂයේ තියෙන අරටුව. බුද්ධ ශාසනය තුල තියෙන අරටුව තමයි මේ වටිනාම දේ. අන්නේ අරටුව අපි හරියට තේරුම් අරගෙන මේ අරටුව

0: ගත්ති නැත්නම් අපිට බුද්ධ ශාසනින් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මේ කෙවාගෙන ආපු සංසාර ගමනේ ධර්මය අවබෝධ නොකිරීම නිසා විඳලා තියෙන දුක් ප්‍රමාණය ගත්තොත් මේ මහ පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේ දුකක් විඳපු කෙනෙක්. ඒ නිසා ඔබ ඉන්නේ පෘථජන මට්ටමෙන් නම් ඔබ තව තවත් නිවන් දකින මාර්ගයක් ගැන හිතලවත් නැත්නම් කොහොම හරි සෝවාන් වෙන්න ඕනෑ කියන හැඟීමක්වත් ඔබට නැත්නම් ඔබට ගෙවාගෙන යන්න තියෙන මාර්ගයත් මේ මහා පොළවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේ අන්ත දුක් විඳ යන්න තියෙන සංසාර ගමනක් ඔබට ඉතිරි වෙන්නේ. ඒ නිසා ධර්මාවබෝධයේ පිණිස මහන්සි ගන්න. ඒ පිණිස අවශ්‍යම කරන අංග දෙක තමයි බාහිරින් ලැබෙනවා කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ දෙක අද හොඳටම ලැබෙන. ඔබ තුල ඇති කර ගන්න ඕනේ දේ තමයි යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන ධර්මයේ නුවණින් විමසීම. ධම්මානුදම් ප්‍රතිපදාව කියන්නේ ධර්මයට අනුකූලව ජීවත් වීම. යෝනිසෝ මනසිකාරය තමයි මේ ආයතන හය තමා තුලින් නුවණින් විමසමින් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලනවා කියන්නේ යෝනිසෝ මනසිකාරයේදී ඒ ධර්මයට අනුකූලව සීලාදී ගුණ ධර්ම රකිමින් ඒ ප්‍රතිපදාවක ජීවත් වීම ධම්මානුදම් ප්‍රතිපදාව. ඔන්න ඔය අංග හතර එකතු වෙච්ච තැන ඔබට ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව අප්‍රමාදී භාවයේ මැති වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 4715 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිණයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබදෝ ධානසෝ පටිප්පසම්.
2: සුදිල ගුවන් විදුලියයි.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
2: සුදිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

අල්පූජාවේ ආනිසංස පින්වතුනි, පදුමහිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, 500 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ ආනුභාවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත් වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම.
සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවඳ මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විතෝ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවක්.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: යමෙත් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවන ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්
1: සොටිර කුවන් පෙතලියා.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගෝ.

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: කවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පෞකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමු.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: ලොවේති සියල්ල ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?
1: සොත්නහෝ කුවන් පෙතලියා.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

කුජ්ජුත්තරා දාසියක් වීමට හේතුව. පින්වතුනි, කුජ්ජුත්තරා මේ දාසිය බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මයේ කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුනා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමඟ බොහෝම ලෙංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටුමාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේසෙ උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම, වෙහෙරට ගියහම භික්ෂූන් වහන්සේට අණ කරලා භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම් කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වතුනි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහි මේ ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය පුප්පවග්ගය.

කැමැත්තෙන් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමයි.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහාසමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිර කුවන් පෙතලිය.

0: පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක වර්ගය.
1: සුදුලගුවන් විදිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවට පරලොවට

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යම්
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.
1: සුදිර ගුවන් පෙදලිය.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යම.
1: සුදිල ගුවන් විදුලිය
2: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්නතුනි, එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳලා වැඩම කරන විට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මෙන්න මේ දකින ප්‍රේතයා මහා වෙනස්ම ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාගේ ශීර්ෂය හිස මිනිසෙකුගේ වගේ. ඒ වගේම කඳ, එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ. මුළු ඇඟේම, මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා. නිතර නිතරම මොහු මහා විලාප නගනවා. විලාප නගමින්, කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා. හිස හරියට මිනිහෙක්ගේ වගේ. මිනිස්සෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිත් කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත්ව ඉන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණි පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. එනිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි, කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගෝවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. එනිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. එනිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ කියලා සිතලා මුළු පන්සලම ගිනි තියන්නට වුණා. මුළු විහාරයේම ගිනිබත් කළා. අන්න ඒ කරපු මහා අකුසල ක්‍රියාවෙන් තමයි මොහු අවීචී මහා නිරයේ බුද්ධාන්තරයක් පුරාවට මේ විදිහට මහා දුක් වේදනා විඳිනවා. මනුස්ස සිරසක් ලබාගෙන, මිනිසෙකු වගේ හිසක් ලබාගෙන, නාගයෙකු වගේ කඳක් ලබාගෙන බලන්න විඳින දුක් වේදනාව. මුළු සිරුරම ගිනි ජාලාවෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ වේදනාවකට පත් වුණා. ඒ සිදු කළේ අර කරපු මහා අකුසල ක්‍රියාව හේතුවෙන්. ඔබට පැහැදිලි කර දෙන්නේ සසර ගමන මහා බියකරු බව. ඔබේ ජීවිතයෙන් මෙවැනි දෙයක් සිදු කරගෙන තිබේ නම්, ඔබේ ජීවිතයෙන් පන්සල සමහර වෙලාවට සාංගික දේ ඔබ පැහැරගෙන තිබේ නම්, ඒ වගේම ඔබ විසින් පන්සලේ විහාරය, ඒ වගේම චෛත්‍ය, බුදු පිළිම කඩා බිඳ විනාශ කරලා දාලා තිබෙනවා නම්, පින්වුතුනි, මෙන්න මේ කියන මහා පාපී ක්‍රියාවට ඔබටත් එකතු වෙන්න සිදු වෙනවා. එනිසා අවබෝධ කරගන්න, ඒ කාරණාවෙන් සිත ඈත් කරගෙන යහපත් ජීවිතයකට. තෙරුවන් සරණයි.
1: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

0: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.0

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.

0: මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වග්ගය
1: සුදුලගේ සංගයි ඔබ රැඳී සිටින්නේ.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක්.

ගීතය සෑම දෙනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකි.

දිනවල පස්වරු දෙකී සිට හතර දක්වා සුදුල රේඩියෝ.ල්කේ ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතුවන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනවා ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: සුදිලුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලා මිස මහානදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය. ධම්මපදය යමකවර.
1: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව. අහල බලන්න පින්වතුනි, මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා. දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ඉදුවා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියලා සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවක්
1: සොටිගේ කුවන් පෙතලිය.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සෝතිර කුමාර පෙතලිය.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුය.

0: පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: දරුවනේ දිනපතා 500 රුපියල් සිට 506 දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.
1: මේ ඔබ රැඳී සිටින්නේ සුදුල ගුවන් විදුලියේ මතු දින ලොව දිනන පුංචි අපි ළමා වැඩසටහන සමගයි.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවන්
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

0: පින්වතුනි, එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳලා වැඩම කරන විට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මෙන්න මේ දකින ප්‍රේතයා මහා වෙනස්ම ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාගේ ශීර්ෂය හිස මිනිසෙකුගේ වගේ. ඒ වගේම කඳ, එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ. මුළු ඇඟේම, මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා. නිතර නිතරම මොහු මහා විලාප නගනවා. විලාප නගමින්, කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා. හිස හරියට මිනිහෙක්ගේ වගේ. මිනිස්සෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිත් කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත්ව ඉන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණේ පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. ඒ නිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි, කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගෝවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. ඒ නිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. ඒ නිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ කියලා සිතලා මුළු පන්සලම ගිනි තියන්නට උනා. මුළු විහාරයම ගිනිබත් කළා. අන්න ඒ කරපු මහා අකුසල ක්‍රියාවෙන් තමයි මොහු අවීචී මහා නිරයේ බුද්ධාන්තරයක් පුරාවට මේ විදිහට මහා දුක් වේදනාවෙන් මනුස්ස සිරසක් ලබාගෙන, මිනිසෙකු වගේ හිසක් ලබාගෙන, නාගයෙකු වගේ කඳක් ලබාගෙන බලන්න විඳින දුක් වේදනාව. මුළු සිරුරම ගිනි ජාලාවෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ වේදනාවකට පත් වුණා. ඒ සිදු කළේ අර කරපු මහා අකුසල ක්‍රියාව හේතුවෙන්. ඔබට පැහැදිලි කර දෙන්නේ සසර ගමන මහා බියකරු බව. ඔබේ ජීවිතයෙන් මෙවැනි දෙයක් සිදු කරගෙන තිබේ නම්, ඔබේ ජීවිතයෙන් පන්සල සමහර වෙලාවට සාංගික දේ ඔබ පැහැරගෙන තිබේ නම්, ඒ වගේම ඔබ විසින් පන්සලේ විහාරය, ඒ වගේම චෛත්‍ය, බුදු පිළිම කඩා බිඳ විනාශ කරලා දාලා තිබෙනවා නම්, පිඟුතුනි, මෙන්න මේ කියන මහා පාපී ක්‍රියාවට ඔබටත් එකතු වෙන්න සිදු වෙනවා. එනිසා අවබෝධ කරගන්න, ඒ කාරණාවෙන් සිත ඈත් කරගෙන යහපත් ජීවිතයකට තෙරුවන් සරණයි.
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadaha sitin yuttava sakas karagattā vu pūjā dravyan buda peraherin budu buda sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa 820 budurajānan vahanseḷā අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අට පිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උවදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

0: Sadu, sadu, sadu.
1: අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යක් දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකීක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට. ධම්මපදය යමකවත්
1: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින් කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දිව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවය ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා.

0: එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමි, තිනකුයි දායක කියන හාමුදුරුව. මීට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා. 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුවෙන්. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවනම්, සිත සකස් කරගෙන, සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

1960 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් ගීතයක් රසවිඳීමටයි මේ සූදානම් වන්නේ. නරිබෑනා වේදිකා නාට්‍යය ජාති කුල ගොත් වයස් භේදයකින් තොරව මුළු මහත් ජනතාවකේම හදවතේ ලැබුම්ගත් සරල නාට්‍යයක් බවට පත් වුණා. මේ කතන්දරේ ඔබ අප කවුරුත් දන්නවා. දයානන්ද ගුණවර්ධනයන් මෙම නාට්‍යය නිදහස් රීතියක් අනුගමනය කරමින් රචනා කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගීත සංකල්පනාවන් මේ නාට්‍ය සඳහා බෙහෙවින්ම ජනප්‍රිය වීම කෙරෙහි බලපෑමක්. කුමටද සුබනියේ කඳුළු සලන්නේ ගීතය තමයි අපි රසවිඳීමට සූදානම් වන්නේ. ගීතය ආරම්භ කර ඇත්තේ මොනරිදු සෞද පානුව. මේ ගීතයේ කවිතා ගුණය මහත් ඉහලින් අන්තර්ගත වෙලා තිබෙනවා. ගීතයේ බස්වහර ප්‍රතිභාපූර්ණ කවියෙකු විසින් හසුරවා තිබෙන ආකාරය අපට මේ ගීතය අහන විට මොනවට පැහැදිලි වෙනවද? දයානන්ද ගුණවර්ධනයන් සාම්ප්‍රදායික ගීත රචකයෙකු නොවි. ඔහුගේම නාට්‍යවලට අපූරු ආකාරයෙන් ගීත රචනා කළා. හොඳයි, එහෙමනම් 1961 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් මියුරු ජනප්‍රිය මා උපුටාගත් එම ගීතය අපි දැන් සුභාවිත ගී රස විඳිමු තුලින් ශ්‍රවණය කරමු. ගීපද රචනය දයානන්ද ගුණවර්ධනයන්, තනු නිර්මාණය සෝමදාස ඇල්විටිගල මහතා, ගීතයේ මුල් ගායනය ආචාර්ය සල්මන් පොන්සේකා.

සැනකෙළිය. සැනකෙළිය කියලා මා සඳහන් කරන්නේ 1974 වර්ෂයේ නොවැම්බර් 15 වෙනිදා ශ්‍රී ලංකාවේදී තිරගත වුණු අපේ සිංහල චිත්‍රපටියක්. සැනකෙළිය චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සිද්ධ කළේ විමලදාස පෙරේරා මහත්මයා. සංගීත අධ්‍යක්ෂණය ප්‍රැක්ටික් දෙනිපිටිය මහත්මයා. මෙහි ගීත රචනා කළේ සුප්‍රකට ගීත රචකයෙකු, කවියෙකු, ගුවන්විදුලි නිෂ්පාදකවරයෙකු සේම සෑම අතකින්ම හැකියා දක්ෂතා රාශියකින් ප්‍රතිභාපූර්ණත්වය තමන්ගේ විදහාපෑ කරුණාරත්න අභිෂේකර සූරීන්. සැනකෙළිය චිත්‍රපටියේ රංගනයෙන් ප්‍රධාන වශයෙන් දායක වුණා ගාමිණී පොන්සේකා මහතා සහ ෆරිනා ලායි මහත්මිය. හොඳයි, මා මේ චිත්‍රපටියේ ජනප්‍රියම ගීතයක් තමයි ඔබේ රසවින්දනය සඳහා මේ මොහොතේ තෝරාගනු ලැබුවේ. ගීතය ගායනා කරන්නේ මිල්ටන් මල්ලෝ ආරච්චි සමඟ ඉන්ද්‍රාණී පෙරේරා ගායන ශිල්පිනිය.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമേ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമേ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നൊമെറെ പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വരണ.
1: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිංගුතුනි නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා යටිපතුල් පළලා තෙල් ආදිය දමලා ලුණු දමලා එච්චර විතරක් නෙවෙයි ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංගුතුනි පුළුස්සන්නට වුණා පුච්චන්නට වුණා අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංගුතුනි මේ සෝවාන් ඵලයට පත්තුණු බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලා මේ මහා දුකක් විඳීමට හේතුනේ කුමක්ද? පිංගුතුනි පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ බෝමලුව වටේ චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා අන්න ඒ මහා අකුසල කර්මෙන් මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදුණි. එනිසා ඔබ අවබෝධ කරගන්න විහාරයට පන්සලට පන්සල භූමියට තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් ඒට සමාව ලබා ගන්න. තුරුණුවන් කමා කරවා ගන්න. ඉදිරියට ඒ නොකරන්න මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතෝ සිතින් යුතුව කටයුතු කරන්න ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන්
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහව පින්වතුනි පින්වතියනි පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.
3: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: පෙරහංකලයක් පූජා කිරීමේ විපාක මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකලයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකලයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. එවැගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. එවැගේම අවියායුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. එවැගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු

0: ස්වභාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය.

සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුනබැස වීරියෙන් යුතුව කුසල්

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්නා.